ආයතෙක් ගේ තන එහෙන් ආයතෙ තිමන් රස්කලාන්ගේ බදල් කුරබ්වා ගෙන්නවාෆි හිඳු අල්ලා එකලාන්ගේ බාවා ලබ්වා තකිති මොළ දෙනවඩිගෙන් වෙති ඒවරෙන් බුනෙති කලේගෙ ෆාන් වාකං කශවරි දොගු හදා මීහෙක්කම්ගේ අධි කියෙත්ත ඒවරෙන් කුරේ ගින මීහුන් නුදනෙතේ.

0: ನುනියවස් විදුවඳුම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කොන්දම්ම.
1: Lunch break.

0: දැන් ඒ මන්සර්ත වාකිකි ෆෙන්නම් ෆෙෂීම හිතන් එරි හම කද උම්මීදු දැන් උම්මීදු හම කුරින් වල රංගල මානිකම් එය පුරවෙස් එතන් හාස් ගුණෙන් අදි මොළෂේ ශරෆ් අමිල්ලයන් ඒ කැරෙක්ටර් ඉන්ටර්ප්‍රිට් කොෆ්ෆ හුරි එම්විම එම් මි දෙංගින ෆාර මිකහල කැරෙක්ටර් තකුග මිකහල කැරෙක්ටර් කුලේරුග එම් මෙ පොඩ දිමාව එක්කම කිමිසාලක කැරෙක්ටර් ගේ consistency no effect misalaka e scene ga waki gotakan ane scene ga e fenna go tafatu ekam muli etiga sharaf asuga bulbunani e character amilleya nagagana e character e wadei puri mimwaru ge sababun sharaf ge nete mi kike bunani midem mi bara bodu statement ekak sedana ekam mikahala rode hama bainlakwa mi femwarek ga wes hama gunale wena femwaru ge roden hama sharaf ke timmi den hama mi kurim smi den mi faha kurim misalka muffin mikule characters sharaf ge action takam mi react ko sharaf muffin ge mi kuraha ka ettaka react kuruma mi ge mi chemistry sama aadya khilafa dakkati feburi ema hama script ge iturun direction wes adi muli team ge effort wes sama mi ga wara mi ka emme kudi kudi detail ta ka dan den visna fa hurumu ge natija ek asu ga mi vi den e character ni ekam aslu ga mi ti fetti ru ga vis mi wara visni ekkam e kihine ba e bune de ni misalaka sharaf ge character ku le ne koi mi e ti asu nu es je he boda bune de ka vis amilliyan e sharaf ekam ko fo vil de furi ham ka
1: तो जन्नत के वर बैर वह कदेस दक्कन होती है ना मैं शाहू में गेम गेम शो हो गया मकसद हासिल करेंगे बस ये शो गए हैं भी महंगा तो के मैं लिस्ट उन लावेंगे बाद इफ बाद दो कॉल ना हम हो गया तेरे ने

දෙං හම කශවරුන් කලේග ෆානුගේ වෙරි රැස් කලාන්ගේ එහිී තෙරවේ වොඩිගතුම් වනී ඒවරෙන්න්නං අනියාලිබි ඉම්තිහානු වෙවුම ෆහු හිජ්ජුරකොල් දෙං ජිහාදුකෝ කෙත්තෙරවීමේහුන් නශේ. හම කශවරුන් කලේග ෆානුගේ වෙරි රැස් කලාන්ගේයි එය ෆහුවෙස් ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා රහයිම් වන්ත රැස් කලාංගිකං කශවරේ.

0: තනේ ලවලව හෝදා බලාගෙන් මි රිකුවෙස්ට් කරාහේ.
1: අහර වෙන කියන එක නිසා වෙලාවෙ නැල්ලවයි
0: තමයි. වරක් ගින ලව හුන්නානේ තෝ එකම කුරාලව නෝන්නා තිමස්තලේනු.
1: ආ මම අර තිම්මන දුස් හෙට්‍රික්
0: හෙට්‍රික් හෙදි තෝ. ආ දැන් කි කුරානි.
1: තිම්මන දුස් නේද තෝ. තිම්මන ලව මියෝ තියානේ.
0: හා.
1: එහෙම වීම දැන් මතක කුරානි හම නෙල්ලවග ලිස්සේ හදම්.
0: රංගල කොල්ලා ශහූ.
1: අනි වඩ නුන්නා තියස් අඩෝ එහල වගේ ගති මේ වාරේ අයියේ සමාන
0: ආතේ දෝ ආ සකර සකර එහෙම හිඟව ලව ජහන් හාස කොල්ලව හා
1: හාස කීන කුරානි අඩ දොරු මච්ච තාරි වි
0: මේ අඩු ගති බෙම්මෙන් නම් එහෙම විම දෝ
1: ආ දෙද විලාකනු ගති එහෙම මෙන් නම් දෝ
0: ආ රංගල වාර එහෙම විම වරපොට ශුක්‍රියාවක් වෙලා නැෂහූ
1: ආ වරපොට

0: DIVAHI FM නුව දිහ එක මෙගාස් දිවහිග මොනිිෆු ෆිල්වැ දෙනමුග අබදුවස්
1: ලායකක් පහ ලවයි.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: आइए सुनते हैं बिना रैप वाला रीमिक्स।

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුවස් එම් ගාතුග.
1: මී අබ්දුල්ලා නාෂිෆ් තාති ජෝෂා ෆෝරියාක අඩෝස්සෝමුන්තිය ගෙන්තවනි දිවයි FM.

0: ගඩිමිහාර අක්ගඩි සෞවිස් මිනිට් කුරියෙන් මිදැන ගෙස්ට ආර්ජය නොදෙක මිගහටස් තිවේ FM මිශෝක බෑරව බේනවා පරඇත්තකු නන්නෝට් කරම ගෙන්දම පිසේ එයා මෙදුවරෙකු නන්නෝට් කරවෙන් DFM 91 මෙසජ කරම ගෙන්දවී නෝගඩි බයාහම ශෝයකු කුරියෙද්දාන මිරේගේ මවලුවකි ලෆතුගේ දුවස්තම් මතින් එම්ම හඳාම්වා කමකී කොබා හයද ලෆතුගේ දුවස්තවගේ වාග මෑගන ගොතක මිදක්කන ලෆතුගේ දුවහකි එමෙන්නවෙ සන්නානෙච්ච එවීම විවාහක දෙන් හීවනෙහම එමෙන්නවෙ ස්වර රඟල දක්කාද විධාන හිදෙන් ගා බලමාදොමි ගුලා ෆරත්තක මිවාහ දක්කාල වේ වර මේ බෑරිකා ගුලා දෙස්මනි අස්ලාම අලේකුම්
1: වලේකුම් අස්සලාම වරහමතුල්ලාහ වබරකාත්
0: අබ්දුල් ලතීෆ් ඉබ්‍රාහිම් වර රඟලු හාල කින හාලු හවල් කොබා මිරේ කෙවුන් නිමනිත
1: මිරේගේ කෙවුන් අති කුරියන් ඔති ඉඳේතු තංකොල ලස්කොල්ලා හාල ගොල්මෙන් කෑවලේ
0: ඇහැම් මනි එක්කල හම එම්මෙ එම්මෙ රඟලු දිවහිංග සූති කෙන්ගුලෙන් දෝ මිගටි කොංකම
1: මිගඩි ඔන්න කොංගමෙත්තෝද මිගඩි ඔන්නනේ මේ ෂෝවන් ඉන්තිදාර කොංගෙත් තිබුණොන්
0: වර බරාබර
1: අනේ ගතිකමකන් ඉන්නනේ මේ රේඩියෝ තක FM නුලිබේ මස්සලා නේ අශුක තිබ්බා තිබේ ඉරුක රේඩියෝ තකන් FM නුලිබේ මස්සලා දේර මස්සලා කියන්නේ එකම කුවේස් වර හාලුම් මේ ෆෝඩෝක පාඩ පාඩෝක චීතන් ගලාගේ මේ අඩෝ හේතෝ මේ බලනි
0: මිහාර දැන් කොම්මෙ සරකන් ඉෂ්තිහාර තකන් එබ ෆෙනේ බය රඩරෂන් අතොල තකන් FM අලුන් දූ කරමන් දාකම මිකුදින් TikTok ආච්චේ බ හදා එම්වීම උමේදු මිකුරණි ති අතොල වෙස් වරන් අවහන් අන්නානකම හාම ගෑමස් රේඩියෝගේ මේ රේඩියෝයේ බලාරුග එම්මෙ ගින එහුන් තෙරින් තිබේ නෝනි එම්මෙ ගින බෑයරවා මිහුන් තිබේ එන් අතොලන් එඩ රෂව වාන කන්නේගේ මේ ෆාෆ් නිලන්දු එහෙම්වීම හීවනේ හැම නී දාන එහෙන් තී හිසාබස් මිහාර කොම්මෙ සරකන් ඉෂ්තිහාර්ථකම් ෆෙන්නාති ඒකමුග උපාරිකමුගම ටික්ටොක කුරින්දෝ වංගරුග කොම්මෙ සතොලකන් FM ලිබේ වාහකෙන් වෙන් එහෙම මේ බලනේ හැම නගලු වානකම දැන් මේ ඔගතන් හොරි ගතයන් කුරිය දමාහිඟ අතෝ මිරේ මේ අහා වාහකේකි මේ ලෆතුගේ දුවස්තම් මතින් එම්මෙ හඳාම්වා කමකී කොබා හැයියේ දැන් එක්කම වර ගිනකන්තන් හොර දාන කන්න එකමක සිංහා ෆෂම
1: වරක් ගිනකන්තත්ත හුන්නා නුන්ත කොම්මෙ හයාතුගේ කොම්මෙ දුවස්සරෙක් ගැස් හුන්නා හුන්නේ රෙ ලෆතුගේ දුවස්තුති වාහ කොල්ලේ කුලවරුගේ කේක කන්තත්ත කාවලුම ඒ බාවතුගේ ගොස් වරක් ගිනකන්තත්තන් අස්ලු හුන්නා නේ ලෆතේ මිකියා දුවස්සරු ගයි ඉන්නේ දෙෆෂිකෙන් ගන්න දවස්වර කන්නේ නේද එක්කා වානේ එහෙම මල ෆතුගේ දවස්වර බලාලාරු ගහඳාන්ත ඔබේ තෙරේග අවරහන් නම් එහම අනේ කුලෙන් මගු මච්ච ලොකුම උලේ හඳා ඒ දවස්තර හඳා මේ මහා විහාරස් කල්පන කුල කුට්ටු අරලා කාල කොයි කොයි වේ එමි ෆතුගේ දවස්වර ග මේ කුල වලු කුල වර්තක බලාලාරු ග දැන් අලුන් තසාතු කුජක වාති බයි ෆාර් ෆාහා කොල්ලවේ බයි කුදින්ගේ ෆරාතු එකේ කාල බස්ත එමෙ මේ හිඟුන්න තපාතු කුරු කුරුන්ත ඒරුගේ මේ හුඟෙන නාගාබිල් කමායිකු වහකක මේ නාතෞසීබ් කමායිකු ග ඒරුග මේ හු මෙහාර වරහක මේ කීකට බුණානි හේලුන් තෙරේ නුවන්ුන්ත එහෙම මේ මේ සමාන බලාපදෙන් උරේ උඳ ගුවා කාල බස් බස් බල දැන් ලාපතු කතා මේ මේ නුතිවි විය මගොමෙච්ච ලොකුම උලේ එහෙම මේ රුග කස්තකන් අරා රුතකන් අරා හෙන් උලුණු හඳාන්ත වර උරේ දැන් කුලෙන් උලුන් ඒ රුග හම කුදින් කුදින් බුණ ලාහුන්න කාල බස් බස් වර හඳා උරේ
0: මිහාර මිහාරගේ මේ දිරුළුමුගේ තෙරෙන් දිමාවා කමකුන් උනේ මිහාරගේ මිහාලතුග මේ දුවහි දිරුණුමුග මේ උලේ උළුමුගේ තෙරෙන් ලෆතුගේ හඳාන්තන් ආවා කම කී කො බංසාලක
1: මම දැන් ආර්මේන් බොඩිටුවකින් කුදින් ලිබි කුදින් ගෝයාගේ ස්කූලක් දා මන්දර අදී කුදින්න ස්කූලු ග ස්කූලක් දා හෙඳුළු ගඩි ගෝවාලන් හිටන් එදීමස් මේ නුවත ගෝවාලේ වේ ඉරුවස් නුවත මෙහෙමිය ගෝවා අඩු යුනිමස් අම වරක් අඳම් වේ ලෆතුගේ දුවස්තම් මතින් ಸ್ಕೂಲುಂ ಕುದಿಂಗ್ ಐಸ್ ನಿಮಿಗೆಂ ಇವಳಿ ದೋಹುಗೆ ಕಂತತ್ತೆ ಕಬ್ಬಲ ಸ್ಕೂಲುಂ ಕುದಿಂಗ್ ಐಸ್ ನಿಮಿಗೆಂ ಅಲೆ ನಮಾದ ದಂಗ್ವಾಲಿ ಮೆ ಸಮ ಲಫತುಗೆ ದ್ವಸ್ತ ಮತಿ ಅಂದಾಮ ಹೇಯಿ ನರ್ಫ್ಲಾತಿ ಬಹಟ್ಟಾ ಫಾ ಮಮ್ಮ ಹಮ್ಮ ಗುಣಾ ಕಹಲ ಮಿಹಾರ್ವಸ್ ತೆಕುಳಾಯ್ ತಿಕಂ ಬಾಟಾ ಮಿಸ್ಕಿತ ದಂ ತಯ್ಯಾರ್ವಾ ಎರುದೆಂ ಮಿಸ್ಕಿತ ತರ ಬಳ ಶೌಗು ವೆರಿ ವೆರಿಕ ವೈಫೈ ಉನ್ನಲಿ ಕುಳಿವರ್ತೋಗೆ ತೆರೆಯ ಈ ಹುಕುರು ದ್ವಸ್ ಮಿಯತಿ ಅಲೆ ಗಾಯ್ಗಡಕ ಫೇಶಿವಾ ಮೀ ಹುಕುರು ದ್ವಹಾಂ ಅಲಿವಿಲಿಗೆಂ ಅಲ ಹುಕುರು ವಿಲೇ ರೇಯಂ ಟ್ರೇವಿಲ್ ಉನೇಮಾ ದೆಂಗಮ අනේ ලෆතුගේ දුවස්තව ගහම අර බොඩන් හඳන් හුරේ මාදමාය ටක තයාරීත වම වන්න වාහක මූදක් දියුමට ටක වා තයාරීත දැන් ආම අනේ කොම්ම ගොතකස් දෙමා දේතරේ නුකිය වීයක මාදමාගේ මූදු කන්තතක නෝන්න නැහැන් වීම මම්ම මෙන් බප්ප මෙකම කල්ගුණා මේ බාරුග බේනුකොක්ගේ රීටි ගොතක බුලින්ජ බාරුග බේනුකොක්ගේ හම කියවා මෑතිබ්බාන් මෙයදු මෙවගුත්තුක ඔලගින් කියවීය හුකුරු විලේරයෙන් ඉරවස්සුනීම වරන් සඳාම්වේ අදි ගොස් හුකුර දුවහ අලි විලු නීම අදි මා පොඩ ලෆතුගේ දුවස්තම් මතින් හඳාම්වකින් ආදේ ඒ ඒරුගේ ඒ කුළිවවුලුනු කුළිවල තකා මූදන් එර වුලුණු ගොස්තකා දැන් අද මේ මූදු මුලින්ද සරාණ ඇත හම මම්ම බප්පායිස් අරවානි ගටකවු
0: මූදා හම දෙවනීම කළ මම්ම බප්ප මේ මූදුන් නගන් යන්න හඳන් හම වරන් ආවේ
1: වරබොඩක්රේ හුකුර විලේරයෙන් රෝස්සුනි මගොස් හම මුලින් ලෆතුගේ දොස්තක වරක් බොඩක් ගුලි සහුන්න දැන් මූදු ෆෙනුණීම නොත මූදන් එරෙමුණීම නොත මූදු කෑර ගොස් ඒ අඩුතන් ඉවිලීම රාළු ජහා මේ අඩුතන් ඉවිලීම හම වරක් බොඩන් එදුවස්තන් හඳාවේ ඒතො ලෆතුගේ දුවස්තන් හම වරක් බොඩන් හඳාවේ වරක් බොඩන් හඳාවේ මේ කෑබෝලෙතක තීතේ විශාලක අනේ ලුම්බෝ හුතු ෆනි හම තෆාත් හියාලෙග්ග උන්නේ ලෆ ලෆතුගේ දොස්ත හම වර බොඩ සඳහන් කොද්ද ඒච්චිගේ ලෆතුගේ දොස්වර වර ගිනාවක බොව් වෙච්චගේ මෙහාර මෙයක් හෙම් පුනා අඩු ඉවුණීම වර සඳහන් ඒ දුවස්තම් ඇති ඒ වර ඟල හඳන් හුරේ හම ලුඹෝ හුතු ෆණි හම වර රඟල හුජ්ජාගෙන් හදාපුන්න පණි තට්ටෙ කිරාපුන්න පණි තට්ටෙ දීවාම ආනේ හුකුර ෆොනුවානි එහෙම වර රඟල හඳන් හුරේ
0: අලගන හිවනේ මිරේගේ මේ මෞලුවගත්තුන් හම එක්කම දෙකම කියයගෙන් නුනිමේන් කහල මෞලුවක් දිහවරක ෆනර්වරක විවාහක කියානුලා හුට්ටාද විදාන හෙන්න දෝ ඒකම දැන් කොම්මස් සාපකු ජහන තමික නිම්මා දැන් හැම කියනච්ච සොන්නම් වානත දෝ එහෙමවීම දැන් ලව ආමුකොම් මි ජහා උලනි මීග දැන් ලව අඩුවහන්තව්‍ය ස්වරක මිහාර
1: අනේ හුරේ ලෆතුගේ හඳන්තන් ආවා කහල ලවට
0: මිසාලක
1: හඳන් ලව අඩවහලා උලෙන් අදි වෙස්සමක බෙස්වරක්
0: මිසාලක කොල්ලවේ
1: අනේ ඉස්ලාහුවන් එදේ නම ෆුරසතුන ගානුලා මීවර අඩවහලා හිබාලවයි
0: එහෙම අබ්දුල් හසන් ගදෝ එලවහම ඔන්නානකම බලන්නේ මිහාරු මේ හැම කොන්ට්‍රෝලුම් මේ එලව ජහා දෙනකම මේ බලන්නේ ගේ දැන් වර අනෙන් දිගුවස් ලවේ දැන් කොමසරක කොෆි තට්ට කන්නේ බොමි තිලව ජහාලාෆ ඒක හල් වගත කොල ලිබේ කන්නේ ගේ භාස කොල්ලාන
1: අදින් අනේ ටීම් කුදින්න අලවල් ෆරාතුන් දෙන් අනේ අලවල් මේ ජමියාගේ හැම එම් මෙම්බරුන හාසකෝ රේඩියෝ වර දෝළු බයින් උලේ මේ එම් බේ ෆුන්න හාසකෝ
0: ජමියා දැන් වරබ්බඩ සෝෂල් මීඩියාග මේ මෂූරකුන් උලේ දොස්සරෙත් අදෝ හැමවීම ඕකේ වරබ්බඩ ශුක්‍රිය වකි වෙලානම ಮೌಲುವಾಹದಕ್ಕೆ ಡಿ ಎಫ್ ಎಂ 91 ಮೆಸೇಜ್ ಕೊರಮು ಗೆಂದವಿ ನುವಗಡೆ ಬಯಾಹಮಯ ಮಿರೇಗೆ ಶೋಯಾಕು ಕುರಿದ್ದಾನ.

0: ගඩ මෙහාරු අගඩි තිරි සතක්කම කියමහි ගතවදෙන් මුලින් නගල කියාේ පහරක ගෝස සදාන මගඩ තිරි සතක්කම කියාන කෝරියම් මෙදන ගෙට ආර්ජ නොදෙක මෙගහට තිවේ එම ගෙට ආර්ජයගේ නවාරවන ශෝ මෙහාර ජනවරි එකකුම් ටයන් කුරේගෙන්ද ශෝයමීමිගේ නවාරවන ශෝ මිරේ කුරියම් මෙදැන මිරේගේ මවලුවකි ලෆතුගේ දුවස්තම් මතින් එම හඳම්වා කමකි කොබාහයේ බෑරුවම් බේනු පරත්තක පිසම් එයා මෙදුවරකු නොට කරම ගෙදවී ඩFM 91න්න මෙසේ කරම ගෙන්දාන මිරේස් නුවගඩ තිරිහ හමය ශෝයක කුරෙදදාන ශෝයක කුරෙන් සිියාව මිහා එසාබු අනෙක්කස් ඉතුර පරාතක ගුලා දෙෙ සාමලයකු.
1: وعليكم السلام ورحمة الله وبركاته.
0: جلود
1: كما كينا كينا بيقول هذا جلود
0: وارد رنگل كينا حالو حوال
1: حالو رنگل دنگا حوال ورس رنگل وانا كما دمي وميدو كوراني
0: مي شوغا ميگ كورين عدن نوين يوه رنگل تم هيبن
1: دنگ وانا قطع كي اهن وليرو اهن نيوي هنگا دانه اكما ميهار ميو ايونيتا
0: اهن وميدو مي كوراني كورين عدتا اگس ايوين اكما ينگ جلود گاڑ مي شوغي ವರದ್ದೊಮ್ ಫಕ್ಕನ್ನು ಅಡುವಸ್ ಮೀರಿ ವರ ಫೋರೀಗ ಮೀರೆ ಮೀರಿ ಹಮ್ಮ ಲಫತ್ತುಗೆ ಹಂದಾಂತ ಹಮ್ಮ ಆವಾವರ ಮೇಳೆ
1: ಬಹಾನುದ್ದಿ ಲಫತ್ತುಗೆ ಕಂತತ್ತತ್ತಿ ವರ ಗಿನ
0: ದೇಕಮಕ್ಕೆ ಹ್ಯಾ ಗಿನ ಕಿಯಾಕ ನುದೇವೇನು ಪುರುಸತ್ತೆ ಅಳೆ ನಿಕನ್ ದೆತಿನ್ ವಾಹಕೆ ಕಿಯಾಲ ಬಲ
1: ಪುರುಸತ್ತು ದೆನ್ ಒನ್ನಾನೆ ಕೊತ್ತ ಕಿ ಮಿಹಾರು ಅಹರೆ ಮೆನ್ ಮಿ ಏಯ್ ನವಸ್ತೇಕ ಅಡ್ಡೆ ಹಗೆ ಅಹರ್ ದುವಸ್ತ ರೇದು ಏರು පුරතම කොළුග වරම් මදවාන දුබ්වා එක්ේ ඉනම් හන්නනේ බයිස්කව බයිස්කලුගේ අඩු අහෙන්න්නම් ඉවේන වරත් දුරු ගයි ගඩක්කා මේ එක් ගෝඩි වර දුරුන් පුරල ජෙහේ අඩු ඉවේන ඉවනිම අම්මගතක්ග බප්ප දුබාන බයිස් කල දුවාති මෙහැම මේ බොන නිදැන් සය කල මේ දාකම වඥා හරම තිබේන ස්තිකු බාල
0: ඒ
1: අඩු ඉවිා අදෙන් දියා මදවාන වරම් මීරු වහ දැන් බයිකුදින් ඇති දාතනුග වස්සහ දැන් වර ගින එකහල කන්තත්තක් කුරානේ දුවස්වර දැන් ඒ අස්තු අම්මගොතෙක්ග මේ කුදින් කුරා කන්තත්තක කීදෙන් ගින කන්තත්තක නොහුන්නන් ආමගොත් බොඩු කමක එච්චක හුන්නන්නේ කොම ගියග මේ රේඩියෝ හුන්නන් දැන් ඔන්නන්නේ මෙදගේ කළ මේ දොරමතිීග ඔන්න බොක්කෙ ටව්ව හරම කියානයලු ටියවබ ගුලා පයින්නානි මේ එන් ඉංජීනකුන් එක්ගේ එක්ගෙන් අනෙක්ගේ ගුලා පයින්නානි දෙැන් හම මේ හයි ජෙහීම බොකිදිල්ලයෙන් දෙහකඩි බයි නූනේ ගාර ජෙහීම නිවේන හම ගාර ජහන් ඉර එම්මල් නිදන් තයියාරය හම මේ තිබැනි එඳ අර එබොකි නිම පහ දැහුන්නනි කොම ගියක්ගව සම කොඩකුඩ බස්තිය නූනි පානූද
0: බයි කොබා මිහාරු මිසාලක මිහාරුගෙ ති දිරිවුළුමග උලේ උළුමුගේ මේ දිමාවා කමකුන් ලෆතුග හඳන් ආවා කමක්කි මිසාලක මිහාර බලා
1: මිහාරු මහරම කල මෙ මිස්කිදුග උලේරුගත් බයි කුතින් හැන් ස්කුදක මිස්කිදුග තිබග හැ සකරජ්‍ය හාමේ හැන් ඔලේ අඩ ඉවනීම අස්ලු රුලි නාද ගේ බයින් ඉමාමුන් එකම වර බොඩ මත්තර ජස්තා කන්තත්ත බොඩ කොගෙන් උලේ අදැන් හිතන් අරනි පල හරමෙන් කුඩ ඉරුවෙ සමගුළු නිය ගොතශ මිස්කිදුගතක රජ්‍යහා දැන් මේ දුවස්තර කියාන මේ කළ මේ පාතිහාතක හිච්චේතක ගෙන්න්න දිකාල එදිකා කාල එච්චෙස්සා මේ එච්චේත කුදින් නග මිස්කිදක් එකකාන් ගොස්තෙන් එකතන් ගුල වුණු දෙ අද මේ නමාදස්තිව සකර රජ්‍යහා ජහමන් කාල කන්තත්ත හරමෙන් හදාම්වේ හැවීම ඒ කුදින් ඒකොත සකර ජෙහීම රුලියන්නාද ඒ කුදින් ගායකෝගෙන් කුදින්න හැව මේ නසේහ දේහිම් බනි ඒයි වාගොත කීදැන් ලතිවස් වාහග නුකරාකමෙන් මේ හුකුර පොනවා වාහක විදාල වී දැන් එකමකු හුකුර ගෝස්සේ හිඟ කන්තත්ත බොනලි නවා දැන් මේ දුවස්වරුගේ එතනුග කන්තත්තවන්න ගොම සිංගිධාන කන්නේගෙදෙන් අහරමෙන් කුඩයිරු කුරා අනෙක්කම කී මාලුදු කියන එකක බයි බය බයි බහලාගෙන් මේ ෆේදුවස් අදි මරදුවස් මරදු ෆේදුවස් විරදසුග එකී අයරුග මේ දෙන් අඩ්වතරුග රස්තකුග එකන් මේ කුරණි මේ විශාලක මේ හෙඳුනු ගුරුපුන් මේ මිහුන කක්කකම වඤ්ඤමෙන් දුරානේ ගුරුප එක හල ගොතක දෙන් බයි බහලාගේ වරද දෙන් මේ එකලා මේ එකුවරි ඔහොවතරි මේ රයිතගේ ගොතුග පොඩ එම්එම් එස් මේ පාහන් කුරවිගේ මිදනි දෙන් අරයරුම් මේ දුවාවකෝ හදා මිහුන් වරම් අදුවානේ දුවස්වර දෙන් මේ මිහාර වර්තපාතු
0: මෙහර කුරින් කුරීගේ බෑවරි අෆාහ කුරෙ මෙහර මේ ස්කූලක් දා කුදින්න ගොවීම ඒරුගේ හඳාන්තන් ආවේ මේ හුකුරු විලේරේ ඈමා ඒරුගේ හඳාන්තන් ආවේ ඒගොතන් හුරේත මිහර මි උලේ උළුම ගමිසාක තිෆාහ කුරු මේ මිස්කිත දියාමා සකරජ්ජහ අඩුයි වුණීම කුරීගේ හඳාන්තන් ආවේ මේ මගුමතින් නූණියම් කෙවේ එච්චෙක්ගේ සබු නූණියා ඉවේ රාගු කොලෙන් අඩෙක්ගේ සබුන් කුරීගේ හඳානෙන් ආවේත මිහර
1: මිහර මේ සමා එකලා අමි ආරමෙන් කුඩේරු මේ ආමුගතෙග්ගා කුදින් හැම එදවස්වර හිඟා ෆේස්කෝලක් දානි එදා කුදින් හැම හෙඳුනු මේ වාජ්‍යවරි හෙඳුනුගේ ගඩියක දැන් ආමුගතෙග්ගා කුදින් ස්කෝලක් දානම මිහාරවස් අගර්සාරිස් පහේක යොන්න ගඩිය වස්සා ඉන්ටෝල් ගන්නාන කුදින් යා කුදින් ඉන්ටෝල් ගන්නාසනක ඉන්ටෝල් කොග්ගෙම සම දානි හැම ගින පහර හැම මේ පුරේඩ් හයින් හත්තින් අශෙන් කුදින් මේ එක නිදාතම් මේ පෙනෙනි ඒක යබුර කුඩ කුදින් වෙලෙන වෙරින් බය මිස් මිහුන් ගෙන්දාන කුඩ දැන් මේ එහෙන් ඩායර ගවෙස් බය පහර දැන් ගේ මිහුන් හුන්න වෙට්ටි ෆා මිහුන් ආඹුතකා මිකහල එක්ක හිටවස් කුදින් නගයගෙන් කා එහෙන් ඒකටම මිස් කුදින් බුනේ එංගු දෙකහල හඳන්තන් හුරේ දැන් බයි කුදින් මේ ස්කූල් ගලීග මේ මදර්සා නුගස් මේ තිබෙනේ කිතන්තනුග මඩ කොල්ලාගේ මෙහෙන් තිබෙ කුදින් මෙස් පේනේ මස් බානම් මේ හැම ගොස්සේ තනුග තිබෙ කුදින් මෙස් පේනේ මේකම මේ නිමේ ගඩිය කොම්මේ කුජ්ජ කුස් ගියන් ගන්නාන හැම යුද කොම්මුග ඒක දා කුදින් මෙස් තිබෙ දැන් එහෙන් මිහාරුගේ දැන් කොමසරගේ තපාතම් හොරේ කන්නේ මිහාරුගේ ගින කුදින් මිතිවෙ නිගේ ගත ෆෝනී පයිගේ
0: ලව ඉවුනේම කුරීගේ හඳන්තන් ආවේත
1: ආරගල අබදුව සිකුණ්ඩීගේ වකි හිසාබෙක්ග මේ හිපෙහෙටි පහ හුන්න ලවයගේ ගොතුග පහම කරේ වර රීති මේ රාග අනෙක්ක රඟලු රසේ හැතගේ ගොතුග දිවහිරාජ්‍යය ගඩු ඉවමුන්දා ලවේ
0: බේනු දුම්පතුගේ දුම්පතුගේ කමෙන් අයස් එලව මතින් හඳා වෙද
1: රඟල කොමක මිරේ මේ එලව බේනුන් හම මේ ඉබ්බාල
0: ඔන්නානකම බලමා හෙඟා මේ ප්‍රොඩියුසර් ලව නැතේ බුණන් දෙන් ඔන්නානකම බලයන් කුරියක් දානේ එහම හාස කොල්ලා
1: නංගල නැතියා දෙන් එනුන් නම දුම්පතා ගුලුන් හුරි ලවය දංගල වනේ කම එලව ඔතියා හම එලව වර පොඩ බේනුන් දෙන් හාස කොල්ලන් බේනුන් වනි හම තිතනුක තිබි හුරිහා කුදින්න සාදි ආහාරමෙන්ගේ මේ ගුරුපුගේ හුරිහා එම්මෙන්න මේ আদি රේඩියෝගේ මේ දිවහි රාජ්‍යගේ රේඩියෝගේ හොරිහා හෙම් තෙරින්න
0: අමාංකම් මිහෝදා සලාම වමා හැ දුමා දුම් ෆතා දෙම් මුලින් වකි වමා හැ
1: දෝ රංග රංග අයලව ඒ එහෙම වරක් වාද්‍යවර උපවරි දුහක් හේ දෙමෙ
0: ති මිකොල නිම්මාදම කුරි නිම්මාදි දෝ ඕකේ වරබ්බඩ ශුක්‍රියා
1: ගේ වාන කොට කි එහෙම් කින පුරුසුත් දෙන් ගහන්න ඕන
0: වරබ්බඩ ශුක්‍රියා වකි වෙලාන මිදු කරන් කුරියත් තාස් බෑරි වානකම කුරියෙ මෙදනි ගෙස්ට් ආර්ජේ නුවගට තිරිහාම කුරිය ගෙන්දාන මිරේගේ ෂෝ එස් පිරේගේ ෂෝගේ බෑරුම බේනවා ෆරැත්තකු නන් නෝට් කරමු ගෙන්දම් වි ඩී එෆ් එම් 91 පී එස් එම් යා මෙදුරකු හම ෆහරකු බෑරික ගුලමු ගෙන්දාන ඉරාත් කරවි

ඒක මෙගහටස් දිවහි එම මිගඩීක කුරින් මෙදන ගෙස්ට් ආර්ජය දෙන් ගෙස්ට ආර්ජයගේ මිරේගේ ෂෝගේ නිියමකා හිසාබ මිහාරම යන්නන්නේ දෙ හම අගඩි පනරයිම් ෆිසිිගෙන් වරංහම හිද්‍යා වාහකත දෙකවම අනින් ගඩි දියගුත විස්නුවසගේ මිහාර නුවගඩි පනරවකගේ දියම ගඩියෙන් හැරවි මේ නිම්මාලමුකුරින් අධි එ්රාත ගුලාදාන ස්ලාමලයකු අධි අඩෙන් වල් ස්ලාමලයකු ගෙට ර්ජ දහක ගට ේම මරගේ මවලුවකී ලෆතුගේ හඳාන්තම් මතින් එම හඳාම්වා නනි ලෆතුගේ හඳාන්තන් ආවා කමකී කොබා හැයියේ මිහාර්ගේ හාලතා ගුලිගෙන් මිකාල වාහිතක මිරේමි අහනි එම මරේක ෝගද බෑරුම් පුරසත වෙන්න හ බෑරය ගුලාල ලන අනිකස් පදාලන අඩු බේ ස්ලාමලෙකු මිහර අඩලි විච්ච කියීනෙති හදනි අඩ අඩු නුලිබි ලිබි එකහල ගොතකම් මෙදන මිහාර රංගලම් හරි අඩු කියීනෙ කොංකමක තිවලනේ නජ අනෙක්කාවිස්මි හම ගුළුන් කෙනෙගෙන් මිදේ මසක කොල්ලාන ගුලාලවේ තෝ කොමිසරක රේජ මස්සලයෙන් දිමාවකින් ගුලයහන් හීවනි කුරිය මෙදනි ගෙස්ට් ආර්ජ නොදෙක මෙගහටස් තිවේෆම් මිරේගේ මවලුවකී මේ ලෆතුගේ හඳාන්තන් ආවාකමකී කොබා හෙයියේ දෙන්හම වරක් ගෙන පරැත්තක බෑ වාහක දෙකෙවි හම වරක් ගෙන පරැත්තක හියාල් මිරේ මවලුවස් ලිබිගෙන් දියකම් පහකොල්ල මි ගෙස්ට ආර්ජයගේ නවාරවන ෂෝ මිරේ කුරියෙන් මිදනි ජනවරි එකකුම් ෆිසිිගෙන් මි ෂෝ කුරියෙන් මිගෙන්දනි දෙ මේ නවාරවන ෂෝයක කුරියදෑර මිරේ ෂෝගෙස් නියමක හිසාබන් ඇසමේති දෙන් හියෙන්වේ ඉතුරු නජාය නුගුලිජ්ජයම ඉතුරු පරාතක ගුලාලවේන වගුතෙන් ඔවදාන හෙන්නෙද මේ හම නිමාලු මාධ මාලක්කන්නේ දාංචිහේන මේ හයිසාබුන් එකම කොස්තෙන් නිමානුලාවේත මසක්ක මිකුරින්ගේ ගඩිජෙන්න කුරියක් ගෙන්දවේත දෙහන නජායන්න ගුළු නිමාදිංජහෙන් නිමාලන් ත මිරේගෂෝ එහැන්වීම මිරේගෂෝ නිමාලම් කුරහ මාදිය ස්වාහකොල්ල මිරේග වරගෙන පරඇත්තකුන් හම හිග්‍යන් වාහතක රඟලු වාහකතක දක්කෑි මිරේග මවලුව මිරේග මවලූග මේ හම එම පාහකරවුණු වාහකයක වගෙන්දේ මේ ස්කූල් දෞරග වාහකතක ස්කූල කුදින් ගෙන්දාර්ගමි ආ

ලොල්ෆා දෙ හමයි රාග ඉවිගින් හේලෙවේ හඳනාදෙන් හේලෙවිගින් රෝයගන්න රෝයගතුන් දෙෙන් වර රොවේර හේලවේ රනෙන් ම එන්ුව හන්නන කාරරි ම හන්න ජීගුරගේ ටීවී බල දෙංහම හේලෙවිගෙන් රෝණ දෙ හිතන්ර නිම බිරුවර වීයේ දෙම ජින්න තන් අන්න නියේ දෙ මහාර සමයිරා ගුණනිම කොමසරක තුරතුර වලා හිකද දෙවරජ්‍යකඩුන්ගේ මේ රාගු කොල ටික්ටොක වෙස්ලෑ ෙදෙන් වර බිරුගන මහාර සේරාග ුණීම එම එක හල හඳන්තකගේ ආවේ එහම මහාහසාබන්ද මිරේග ෂෝ නිම්මාලම් මිජහෙනි මිරේග ෂෝ නිම්මාලම නිම්මාලාප වකිවෙලා නිරාධ කරවයාමන් හම අනෙක්කාස් අන්න හෆ්තාග හුකර විලේරේ බරසේ දුහගරේ ගෙස්ට ආර්ජයගේ ආ ෂෝ ඇති බෙෆරුන් හම ගෙනස්තවේනකමග උම්මීදුග මිරේග ෂෝග බෑරී එම අෆරාත්තක අධි අඩුවහි මෙ අෆරාත්තක වරබ්බොඩ ශුකුරියයා මිරේග ෂෝ ගෙනස්තිනුම්ගේ හිතෙරවී ෆහි එම ෆහිය වෙස් වරබ්බොඩ ශුකුරියයා දෙන් හම අඩුහෙම අෆරාත්තක වරබඩ ශුකරියයා මෙහසව මිරේගේ ෂෝ නිම්මාලාප වකිවෙලානන් එම අෆරාත්තක වරම් ෆාර් බාජ්ජර් රේකන් ගෙදෙන් අස්ලාමලේකුම්.

0: අනිකාවිස් මුලින් ආ ගේම් ෂෝ එක
1: ලවෆීතා ලවෆීතා
0: මී ලවෆීතා
2: හෙඩ හෙඩ
0: මජා මාහොලෙග හුට්ටු මෙන්නේති ෆෝරිගද ලවත කායිකු
3: මියුසික් චේන්ජ් මියුසික් චේන්ජ්
1: හැම එකනි නුවදි හේක මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම්
4: අර අපි තු පාටි ෂුරු විය
0: ಅಂಗರ ದೋಗೆ ರೇಗಂಡು ಅಗ್ಗಡಿ ಫಣರಾಗ ಸ್ಟುಡಿಯೋ ಇಂಗ್ ವಗುತು
5: ಮೀಹುಂ ಬುನೆ ಲೋಯಿಪಕಿ ಎತಂ ಹಾಸ್ ವಾಹಗೆ ಬುನೆ ದೇಹು ಸಾಸಕೆ ಏನಮ ವಿಸ್ ಮೀಗೆ ಎಮ್ಮೆ ಉಫಾವಿರಿಕಂ ಗೆನುವನಿ ಎ ವಾಹಗ ತಕಾಯಕು ಹಿಗ್ಗೆಮ್ ರಾಗೆ ಕುಳಿಲಾಮಿ ಹುಣೀಮಾ

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුවස් එම් ගාතුග.
1: ලෝබි ලෝබි

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග
1: ලෝබි ලෝබි

ති එහුන් තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනි කිහාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනි කිහාවරකා